ආපගම සගල සමගරී තුමර සුද්දරතාරී තුමතේ හෝ තුමරීංගාත මෙත තුමිහි නානකදාස